0: DVFM නෝදි හේක මෙබහ
1: ශාන්තකා ගුලිපවි ඉක්යාම රීතවවසා
2: රේ ආතෙස් කුරියේ
1: නෝදි හේක මෙගස් DVFM ගේ මෙ හැන්ටි බයි ලවත කොමස් පෙරිකෙ
2: දුගොන් ෆිල්ම් නෝ නේ කියහම
0: දිවෙන්ගේ මොනිෆු ෆිල්ම් වැදිනුමුග අබදුවස්.

0: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවහි FMම ටියුන් කොඳම්ම.
1: ලවයකස් පහ ලවයි.

0: لاوي كفه لاوي.
1: නුවදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM අබදුවස් එම් මෙගාතුග
2: දිවෙහි FM නුවදිහ එක මෙගහර්ට්ස්.

0: මේ ප්‍රෝග්‍රෑම් ගමිගෙනස්තෙනි නොවෙල්ටි ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් උන් ශායි කොෆවා හුසෙන් අබ්දුල් රහමාන් හුසෙන් ඛතීබ් තකුර් ෆන් තර්ජමා කුරෙවි ෆාෆත ෆුසවා කන්තත අදි හේ ආමල්තක ලිබෙනි විසවාබ් මි ෆොතු ගවා දියුත හුෂාලා දේනි හසන් හලි
1: බිල්ත දක්කම් ෆසේ යගොතේ මියොති ෆයිපේ ඇප් බිල්තක නාර ජුම්ලා දදු ෆයිපේ ඇප ට්‍රාන්ස්ෆර් කොල්ලා දෙංගම හුරිහා බිල්තක ෆෑස දක්කා නිම්මලම් වි ෆෝන් ෆෙන් ගෑස් අදි මීඩියා නෙට් බිලකස් දෙක්කේනේ රීලෝඩ් රාස්ටස් නුනි ඩේටා පෙක්වස් නෙගේනේගේ මී හම ඩිජිටල් වොලෙට දෙනෙම් මස් දෙබෑවෑරු බිල්නු දෙකකින් ලාරිය වීනුවේ නේගිගෙන් උලේක නුජේනේ හුරියා ඩිජිටල් පේමන්ටක ෆයිපේ

0: स्पोर्ट्स बीट, स्पोर्ट्स बीट।
1: නොදැ එක මෙගහට සිව FM මිගඩි ගකුරිය මිගෙන්දනි ස්පෝර්ට්ස් පීට් මේ සිල්සිනාගේ ෂෝතා මිගෙනස්තනි කොමෙ හෝමතු එකෙ මෙන්දුරු තේජහාරු දැන් මියදගේ ෂෝගේ මෙහමානගේ ගොතක මි බෑවිරවනි ගෞමි ටීම්ගේ ෆුට්බෝල කුළුන් තේරියා අක්මල් වර බොඩන් හම ගේ තෙරෙන් නුනි ආයිලාගේ ෆරාතු වර බොණන් ආ දෙකන්නේගේ මි කුළුමුගේ හොනරා මිකංක ආයිලා ගෞඩේ තෙවිස් වරක ෆුට්බෝල කුළේ නුනි හෙන් කුලි වරකුම් වෙසම කුරියතා එවස් ෆරාතේ
2: ආයිලා ගණින් හෙන් हाँ रश्मि को फुटबॉल एगो तक नूल है ना नहीं हम रट्टे ना ही गोसे कुले
1: वाले हावीर
2: मजा
1: एगो
2: तक कुले को दिन उड़े
1: आहा एम माने कि मैं हुनर उम्मी आई कि आए लागे फराता करने नूने आक मालूद हो रही हुनर एक है
2: हम इस बने विदा
1: ओके हम दें मियो ती द रियल टॉक्स ओन मी बैग दें वरा गैं फराते के वहाँ का कोले मी बैग मी ही मना लन मी फहर के वहाँ का कोले मी ती आकमल के बाप्पा के फरातो
3: The Real Talk Zone.
4: मुलाकी देंगे रात को भी और बच्चा कुछ जिके वारा देंगे हम मम्मा के बच्चे हैं अगर बप्पा के बच्चे हैं वारा रंगला हम क्या उन दा कुछ जिके दें वारा

මිහුන්නට්ටක උඩුම් ෆෙම්වෙස්සවී එකලාන්ගේ එ ෆෙනුන් තියබෑ මිහුන්න බුයිමෙ වෙ අධිතිය බෑ මිහුන්ගේ ජනවාරත එයින් හුයිහප්පා ගස්තකායි විනත එ ෆෙනුගේ සබවුන් හෙදේ.

එකලාංගෙ එෆෙනුගෙ සබබුන් ගොවාමායි සෑතුනි ගහයි කදුරු රුකයි මේ බිස්කදරයි එම්මෙහා මේවා ගස තියබෑ මිහු නටකා ෆලුවතේ හම කෂවරුන් සිකුරු කුරා බයක එකංකම්ගා හෙක්කෙවාකං කෂවරේ.

දිවහිFM දිවහින් නායකු නොමදිහ එක මෙගහට්ස් නොදිහ එක මෙගහට්ස් දිවහිFM අබදුවස් එම්ම ගාතු

0: ඒකමකට තිබේම මිගඩි කරම ගෙදන ටීටයිම් රිකස්ට ෝ තිබේ ුන්ගේ රිකස්ට තක හස ෝකරයම දන හා රිකස්ට කරවම ගේදවායි ගතු පිසම් යා මදුරක ඩම් 91න්න අවහා මෙසිදු කරමුන් ගෙන්දම මෙයාර් මැත්ති බැවරි කැස්කුලි ෆෑස් ලාමලයකුම්
1: වාලයකුම් සලා
0: හවා කොබා හාල් කියීනෙ හබගේ රංගල් හව්ව රඟලිය රඟලු ආනකම බලනෙද ගුලාදානි රඟලු වීම තාදෝ කී කොලනේ හබ මියදු බේරදා
1: ಬೇರತ್ತಾನೆ ದತ್ತ ಗುಳಾಣ ಬುಡ ದತ್ತ ಗೆದ್ದ ಇರುದಾನಿ ಕಡೆಕ ಗಸ
0: ಸಾಕೊಳೆ ಹಬ್ಬಗೆ ಪ್ಲೇನ್ ಒಣಗ ಕೊಮ್ಮೆ ದೊಕ್ಕೆ ಸಮ ದೆನ್ ಉರೆ ಜಹಾಲ ಶೇಕಿ ಹಬ್ಬ ನುಕೊಂಡ ಅಣದೋ ಸಾಯಕೊಂಗ ನಿಮೆನಿ
1: ಬುಡ ದತ್ತಗೆ ಸಿದ್ದಾನಿ ದಾನಿಗೆ
0: ಬೊಯ್ಗೆ ಆದೇಶ ಜೇನ್ ಕುಡಗೊತೆ ಹಾಲಂದು ಮೇರು ದತ್ತಿನ ಸಾ ಬೊಯ್ ಫೋನ್ನಾಡಿದೋ
1: ಹವ್ವಾಗಿ
0: ತಿಹಾವರ ಸಾಬುಣ್ಯಾದನ್ ಕೋಂ ತಾನೆ ಒಣ್ಣ ಬಣುಗ ರೇಗಣು ಕಾಣ್ತಾನೆ ನೋಡ ಅದೋ ಹಾಗೆನೇರು ಗಿನ ಸಾಬುಣ್ಯಕ
1: ಹಾಗೆನೆ
0: ಕುಡು ಕುಡು ಕೊ ಬಲಾದನಿ ದೋರಿ ಹಾಜು ಹವ ಹೆನೆ ಬುಣೆವೇನಿ ಹರವೆನ್ನದೋ ඒකම් සංකොල ගිනන් එබ කෙවේ දෝ හිංගයා බට
1: නෝනේ අවහම මිසර අර බල්ලායගෙන් ඩයිට් කරම්
0: ඩයිට් කරන්ති තයාරෝ අනි කියා දෝ හෙන ගන්න
1: නෝනේ කරම් මේ
0: කරම් එහෙම ති ඩයිට් ආයක කසරතුගේ බෑස් කොරිය දාන් දෝ අවහ
1: බලමාදෝ
0: පලන් තිබෙන් දෙ හබ දේ තොල
1: ඌණානම් වතුනදී ඌණ මෙහාර ස්වර ශක්වා බඩු වෙසේ වන්නනි එෆ්එම් කුදි මුන්නන් පාතු මුන්න ගඩි ගයෝ හබ බෑ වෙරුවන්
0: එම්මි මහම බෑ නෝණි තනික
1: නූනේ වැරුව මෙ පාතුන්නා නුන් ගිනෙන් ති මාවනි
0: එහෙම වණි එදෝ හබ එයි හම ඔටොමැටිකුම් වාකම එකේ කොමේ
1: උරේදෝ ශව්වස් ෆහීස් රාම්වස් ශක්වා කුරන්
0: හෝ
1: දෙන්කි කුරන්
0: එහෙම හබ එබ ජෙහෙන් තංගුල ගින මිෂෝග බෑවරවා මිවිගොත
1: වගුතෙන් නුවන්නද බිසි ගඩි වෙච්ච යදෙන් නුවන් නද ෆ්‍රී වීම තම එහෙම බෑවරි වෙන්
0: ෆ්‍රී වීම දෝ බෑවරි වෙන්නේ හබ ඒ වාවකෙ මි දිමාවනි පාතු ඉන්න දුවහය දෝ හබ ෆ්‍රී දුවහ
1: දැන් පාතුන්නා දි අස්ල සීදා ෆේස් ටු ෆේස් ටු කො දිමාවන දුවහක උම්මේ දුවස්
0: කරා මියා මේ කොලොම්බස් මේ උම්මේ කරණි හබ මෙන්නහම වර දෙක වාහක දෙක වේ දෙක මිතිබෙනි නුලහක් බඩ ගෑව ෆර රටේ විපදා දෝ එහෙම හුරිහා මි එහුන් තෙන වේ සම දෙකලම් බේනෝ වේ මි මාලේ අන්නාන තදෝ දෙතර දෙතර
1: මාලේ දෙන වර ප්‍රෝඩිද රසු ගහිංහම ජිහිල්ලාගෙන් උල වෙවි
0: හෙම්බිද
1: එකම ඉරාද කරබිය පාතුන්නා කොම්මස් දුහකන් දිමාවා
0: දිමාවා අනකමාරෙස් මී උම්මීද කුරනින්ගේ
1: හවා අපගේ සුම්මීද කියේ
0: මිහින් ෆොනි කණ කඩාව දෝ හවා
1: නෝනේ මෙදියා කොදින්න දිමාවේ පදෝ හුරි මෙහා පාතුම් මෙන් අල දිමාවි කොදින්න දෝ දිමානවතිවි
0: ආ හෙන්දෝ වේ
1: එමන්න දිමා
0: එහෙම හව මාලේ නාන්න නියන්නුන නෝ ඇසීතාදෝ
1: ආ අතුවෙ දින්දෝ ගස්සුලුනේ
0: එහෙනම් ආ එරුකුණෙන්ගේ හබ්බ හොන්නනි කියන එක හන්ට බලාල වෙනස් දෝ
1: දෙංගන්න සාරකු එබ විශ්න එකම ජොබ කකුරුම තිලාපවත් තියමු මේ හාරු
0: මා මඩ කොල්ලන් තිරි
1: ආ ෆිරිමි හබ කියන්න ෂේ රිසෝට් එක හප්තා එක කයින්ද ඉන්ටර්විව් එක ගුලා පාන්න තියද
0: මඩ කොල්ලන් බලන් ගෙන් තදෝ හබ
1: ආ
0: එරුවන්කස් ජොබ දංජන දෝ
1: ආදෙන් ජොබ 10 දෙන් සර්කාර ජොබ පිම වන ගොත කියන
0: චුට්ටි උනාරදෝ
1: බෑ වර බන්දු දුස්ත ඒ දෙතරේ මෙස් දෙවිතානද ඒ ගොත විස්නා ලාගෙන මේ හුන්න
0: හිnga හවල වජාම
1: ආ
0: කොම්බේක හස් කොලානි මෙදුලව
1: මියදුලව වර සයිමතින් හෙවහඳා
0: ඕ ඕ
1: සයි මියදුවර නවාස් කොල්ලා
0: ඒ වර خاص කො زائیද
1: ආ زائی මතින් වර මිස්
0: දිමවණිකම බලම හංගාන කැස්දෝ
1: ආ
0: එම ලවචාදනේගේ හවව කියලා ආ වර උපාජ බදල් වෙන්නේ අනකස්
1: ආ

0: මොමිගඩිගේ කොරමගෙන ටී ටයිම් රිකස්ට් ෂෝ මෙහා බෑවරිකා මෙවාකද කලන. ඇස්ලාම ලේකෝ සමලේකෝම්
1: වලකු සලා
0: බනහෝ හල් කියනේ නඟලු කි කොලනි මියදු දේගමති හම ඩියුටි ගදෝ දැන් ඒගඩු කී කොල ඩියුටි නෙම් මාප ඩියුටි නෙම් නිදාන දෙංජෙන නිදාන් තාදෝ මාලස් පැනේ නුනි හුන්නානේ ඒරුන්ට අදේකෙ ජන්න දවාද හේල වෙන ස්ලා හුන නොයරු එහවරු වීම මිනිදේවරු අනිද ෆෝනු බලා නුලෙන් නුනි දෙන්ද හම
1: කෙක්කුරම එකම දෙ එහෙන් ඔබ පෙන්න්නන හේලවෙනි මෝනමති ෆෝන දෙහුණනි හොඳ
0: ජැනම දෙ ෆෝන් බව හරගල නිදනිද
1: අදහෙන් දෙතින් පර වීම නිදන
0: එවරුමස් නුනි ද වේ තෝ බලන්න
1: එවරුසාෙක්කුරවල
0: හා දහා ගින වගුත දාන තිහැ එහෙම ජනි දේරණ
1: හෙලටයේ
0: කුඩ පොත අදාල මිහිරි මෙහාරු නහු දෙෙන් අවල් කොෆිය බෝල යන්න නිවියද
1: පොඩ කොෆි එඩික්ටක වෙච්චන
0: මාගී නෑ බොවෙන්න වානයනු දිතා ඉන්නවීම ස්වානය හෙදෝ
1: මිත එන්නරු දෙන්න හෝ වාගත කෙක්කද නිදේ ඉවියන්න නිදෝ මට තිල්ලා වැඩේක දෙතකළ මඩ මඩගන්න වැඩේක දැන් හ නිදේ දෙන් අනෙක්ක දෙෙන් අවහයි අවස්කොස් කොෆිය බොන හෙන්දාද එබ එබ්දා කස්සමර නහෝහෙන් නිරි ජෙහි ජෙහි පයින තසවනම ගුන්නට කියාප සෙබදේ
0: ඒහා ගදය කරනු නිදානය කමෙන්තා ගද
1: යිසින් ඉන්න නිදේ නිදෝ නහෝ
0: දෙන් ඒකට ඉන්නවි මැහැම ස්වාන දෝ නහෝ දෙ එංගුල ලාපතා කස්්ටමර වෙස් දිමාවානි දෙතෙරයකුන් තදිමාවානි දෝ මෙහර සෙබ්බුලද මෙ ිසි වගුතද නිකාහයම ලව ජහම කොම්බ එක ලව හස් කොල්ලාන
1: ඇගි ජත නහුම් බොනි ලවා
0: නොහුමනි ලව ගිච්ච
1: ියමකො ක්‍රෝල්මේට කරනු හත්ත පුරාණ
0: අබ දෙස්ද ඒස් මිහාරුස්ද ඕක නහු ලව ජහදනගේ වර බාජයට දුවකේද
1: යාසම්ියෝනි
0: කැස් බද්දල්වාන කම ගොම් මේත්කමි වක්වේ ආ ඕකේ.

0: 이길래.
1: හමුණිය වස් පිළවදම නුවදිහ 1 MHz දිවෙහි FM ටියුන් කොන්දම.
2: ලවයකක් වහ. ලවයි.

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවයි FM අබදුස් එම්මේ ගාතුග
1: ලායකක් වහ ලවයි

0: Leuk als we
1: Lauwe.
2: Diva FM, Noordhier 1 MHz.
3: අබදව හිලවතකයක උමාසිගේ තිරිය
4: හිටකුංජාග හොදි එම්මේ ගයාවා ෆන්නානුගේ හඳාන්තකයක
3: හඳාන්තුගේ තිරිය දතුරු කොල්ලම

0: 10 FM, 91 MHz. දිවෙහිඟ මොනිෆුයි ෆිල්වැ දෙනමුග අබදුවස්.
1: එම්ම ෆහරකු ඉවුන් නමස් රාගෙන් හිතා කුළෙලපාන. එකමුකු ඒගෙතෙරෙන් හඳාං හොරි කිතර රාගු බයිකෙච්චනුම් කොපියෙව විස්නුම් දිවෙහි ෆස්කඩුන් උපන්වි දිවෙහිංගෙ ෆහුරුවරි අමිල්ල අඩුත අමිල්ල රාගුත මි ලවතවගෙ නන්තන් ඉගෙනි කියාවර කබ්බා. මි ලවතන් හිමනේ අල්බම් ගේත දිවෙහිංගෙ මි අගුහරි රාගුතක ලව කියා ලවකුන් තරිනකි කොබෑකන් එගේ බා. මාසිගා අඩු ඉෆාවා රාගුතක මිහාරු නුකුන්නමුන් දා ලවතවගෙ මවුලුමාත් එකේවරේ බලාලා ටෙස්ට් කොල්ලමා.
2: චාලු රාගු
1: ආදිත්ත දුවහුගෙ රේගඬු අක්කටි ෆණරෑන් බෑවිරි හුම්මන් මෙසෙජ් කුරාණි පීඑස්එම්ඒ ආයින්
2: නුවදිහ 1 MHz 30 FM.

ති එහුන්තරින්ගේ එම මක්බුල් ෆන්නානුන්ගේ ලවත ඇගෙනකි හාවරක ඒ ෆන්නානුන්ගේ මෞදුමාතගෙනකි හාවරකා

0: කොම්ම හප්තායකිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනගෑ. අමයකනි නෝදිහ එකේ මෙගහර්ට්ස් දිවෙහි එෆ්එම්.
1: එහෙමද?

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්ම ගාතුග
1: ලවකක් වහෝ ලවයි

0: Viral Vibe. Viral Vibe.
1: K-pop ලවතවගේ නුෆුස් TikTok වර බොඩු. New Jeans ලවයාගේ නිෂුම්ගේ හරකයත දස්කෝන් එතම් මිලියන් බයකු එමිහුගේ අමිල වීඩියෝතන් හිස්සා කුෆවේ. නිෂුම්ගේ ඉතුරුන් ෆෙෂන් වීඩියෝතකා ආදාගේ දිරුම්ගේ කංකන් දක්වෑදේ ව්ලොග්තකවස් මිලවේකි වරම් මක්පූලු ලවේ. ශෝගේ මිහැසබු මිගෙනස්සෙනි New Jeans මිලවා.

0: Movie Mood. Movie Mood.
1: මූවී මූඩ් ගල්ගඩෑකිග මිහතාගමනි යිනබ යිනම්බ එම කම්දා ෆිල්මකි බද්මාශ් කොපනිකම මි පුරනේ බද්මාශ් කොපනිගේ මන්සර්තකුන් දෙම සවාල්ත මි කොලි දෙෙන් බයි සවාල්ත කොල්ලාන දෙෙන් ලවතක අඩෙන් නාහම පුුණේ මීතඟරන මීගේ ජවප්ත ඉගේන බයි එකමකුයි සහලාන ෆිල්ම්ගේම පුරතමන්න ලවේකී දෙ එහෙම දේන ඔප්ෂන් තකන්ගේ ජිංගල් ජිංගල් කියලවෙත්තෝ චස්කා චස්කා කියලවෙත්තෝ බේපරවා බේහයා කියලවෙත්තෝ
2: jingle jingle
1: jingle jingle varar rangal
3: kabhi to kismat hi fi hamari ho

0: Movie Mode. Movie Mood. Movie Mood.
1: නොදී එක මෙගහර්ස් දිවෙහි එ අබදුවස් එම්ම ගාත
2: දහකු සිතගරත ලවයා මියසිකති ඔන්න ලෝබි හදියක බදල් කොල්ල විධානය මිවාර මෝති ඒ පුරුස තිබේ ෆුළුන් එම ලෝබිවා එම්ම ගයාවා ගඩි අහරුතක වන්දෙන් ලෝයිබායකු අඩුවහි ටීටයිම් රිකවස්ට මිහරු කුඩ බදලකායකු එම්ම කමුදා ලවතන් අඩුව හමුන් කොම්මෙ 30 මිනිටකුන් අලගුණ මෙන්කුරා සුවාතක ජවාබ් ෆොනුවා කොම්මෙ සුවාලකී එමහක කණ්ඩාලා හාස හදියායා ගායකුද්දේ ෆාලමේ තිබාගේ ඉල්මා තිබා එම්ම ගයාවා ලවතන් මිෆහරු මි හදියායා හැමය තිබා ගෙන්කුස්තේ ෆාලමන් හදමා
3: හවියර් වසාගඩි බෑවැරිය
0: ලෝබි වාකරතක නුවත එචුවරියක ලවයෙන් හස කොල්ලම් බේනන්ත දිවහෙෆෙමන් කුරියක් ගෙන්දා එහුන්තරින්ගේ හොවුන් ශෝග කොම්ම එහුන්තරෙක වෙස් බෑවරමික ෆුර්සත්
4: හඳුවරුගෙරාලුම් දෙහිත ෆිනිකං ලිබිචේ
2: දෙහා සබ්බිස් වනාහරු දිවෙහි එෆමුන් ගෙනස් දෙනි
5: එහුන් තෙරින්ගේ හොමු කොම්මෙ දෝහෙගේ වෙස් හැඳුනු දිහෙ ජහයිරු හම එකනි නුව දිහ එකෙන් මෙගහර්ට්ස් දිවෙහි එෆමු
6: මීහුම් බුනේ ලොයිපකි එතන් හාස් වාහ එබුනි දේහු සාසකේ ඒනම විස් මීගේ මේ උපාවිරිකන් ගෙනුවනි ඒ වාහකතකායකු හික්කෑම රාගෙ කුලලා මෙහුනීමා